මෙ ගුරුවාන් අඩුනාහාශෙ අදි ගුරුවාන් කියවේ හිඳු තියබෑ මීහුන් අඩුගද කුරාශ් එයි තියබෑ මීහුන්න ගදවේ ගනවේතෝවේ.

නරකයි එතාංගා එවරෙන්න අබද දෙමි තිබෙනෙමි ගොච්ච වේ. තිමන් රස්කලාන්ගේ ආයත්තක එවරෙන් දෙකොළු හදා උළුණු කම්ගේ ජජායිගේ ගොතුගයි.

නුබෑකන්තන් හම හම වෙගෙන්නෙන්වේ. එම් මෙහෙ රිවෙති ගොතුන් තිබා නුබෑකන්ත දුරුකුරාශෙ. ෆහෙ එහාරුන් තිබායා එමීහකා දෙමෙදුග අදාවඇතෙර කමිවා මීහ ගෑයි රහ්මැතෙරියකු ෆදයිම් වෙදානෙතේ.

අදි කෙත්තෙරවි මීහුන්න මෙනුයි එ මෑසිිෆ ලිබියෙන් උගනවේනේ. අදි බොඩුවගෙන්වා නසයි වරියකම් මෙනුවී එ මෑසිිෆ ලිබියෙන් උගනවේනේ.

මාර්ගණිය කරගඩි ෆනරමිනට් මේ දිවහිරාජ්‍යගඩු දිවහිරාජ්‍යගඩුන්ද මේ ගඩිගල්ගොම මේ ගෙනස්සෙනි ෆිකෝස් සුන්නා.

0: ගඩි මිහාර හවීරු හතරු ගඩි ෆනර මිනට් අඩුව සමතියගෙන් දවනී දිවහි රාජ්‍යයේ ගඩු.
1: පානුස්.

0: එම බුණා කමෙග් හිමනේ වකි එච්චි හිබුණා මිසාලක මිබුරු ලිස්ටුග මියෝති වා ජමලු කාලු ගෙරි කොකා බකරි දොන්දුනි ඉඟ මි ලිස්ටුන් උදු හැව එච්චි වකි කොදෙමි
1: වා
0: අදි එෆාරු කියාදන්ත වා ජමලු කාලු ගෙරි කොකා බකරි දොන්දුනි
1: දොන්දුනි කාලු
0: දොන්දුනි කාලු හඳන්න තැනද
1: කොකා
0: කොකා අදිය බෑ එකති
1: වා
0: වා වරම් මොලු ඉගේ වරම් මොලු දෙ වර බැවර සවාල ජවාබ ස්තීි මිය දුද රශ්වන් බේබ මිදිය වෝල්ඩ් කප්ග සුවාල්ත කුරමු හදිය ලිබෙනක යගින් වෙච්ජත මෙහරු
1: හීවනි
0: හීවනිද අස්තු හදිය ලිබිජයගේ මෙහරු රශ්වන් බේබ දේන හදිය අධි වාහක දක්කා ලෑස්
2: එහෙම් වීම අස්ලු දොන්දූඥකි කෝජකයිගෙත
1: කුඩකුඩ දූ්‍ය
2: කුඩකොඩ දූ්‍යද උදුහැවෙන බය දූ්‍ය
1: ලබ්බ
2: උදුව වෙනද එහෙම මසෙක්කෙන් හම වර පුරිහමය පුරිහම කොප්පා මේ අදිරි ඉසාන් ඒගේ තුර රශ්වන් බේබ ඉතුරක් කොරි සවාතකස් ජවාබ්දි වෙහෙවීම මෙොත්ති මියදුග හදිය මසෙක් පුරියම කොරීම මේ හම්මියදුග හිත වන හදිය හයි වන හදිය හාද මොලේ ඉසාන් එහෙම එහෙම පාරක ඉසාන බද්දල් වනකම උම්මේද කොරගේ රශ්වන් බේබ වර බොඩස් සුකුරියගේ පුරග්‍රාම් බෑරිවිති මාදමායකි පSM කුරියගෙන්ද ෆීෆා වෝල්ඩ් කප් ෆියස්ටාගේ එම්ම පහුදුව සහෙම හුරිහා කුදිම්වස්වානේ පSM ගෝතිතෙරේක හවීරු හතරකුන් හයක කුරියෙද්දා වෝල්ඩ් කප් ෆියස්ටාගේ බෑරිවේ මිතාහුරි එකි ගේම්ත කුලගෙන් ඉනාම්තන් හෝදා ඒගේ ඉතුරු එකකි ස්ටෝත කුරි කාචිස් කෙරහ බලාලාගේ එහම මියදු උපාරි හවිරු පොග්‍රම් රශ්වන් බේබෑ ලශන් බේබෑ කුරියම ගෙන්දියයි දෙ ලශන් බේබේ මිතා මිගඩීග ස්ටේජුම් කුරියෙද්දා මී අයිටමා ගුලේ කොම්මස් වහකේ කියයි දෙන්ටිකු දෙන්න
0: මෙහරු ස්ටේජ්ග වරල් ලෝබි ලෝබි කුඩකුදින් තකෙර නශමුම් මිදනි වර රීති ලවජයගේ ලශන් බේබෙවෙස් මිතා හොරගෙන් හම ගුඩකො නැශෙමුම් මිදනි ගේමු කුලේහිව එහෙම හුරිහා කුදින්වෙස් පහුදුවහම් මඩු දෙ මාදම පහුදුවස් වීම මාදමාවෙස් මිතන ඇස්ස හම ගේමු කුලෙලා මිතනුන් එච්චිහි ගණගෙන් කාලා හදාලම් වී මිතන් වරම් මජා අස්ලු ලශන් බේබෙමෙස් මෙයදු වරම් මජා කොෆින්ද රශවන් බේබ එහෙම මියදුගේ ෂෝ නිම්මාදාාව ලශන් බේබේ රශ්වන් බේබ වකිවෙලාන වස්සලාමලයකුම්.

0: ගඩින් රේගුණ තිහෙච්චේ තිය බැෆං අඩු සමුතියගෙන් දවනී දිවේ රාජ්‍යය ගඩු
1: හිත්තකුගේ මාමිලාමිලි

0: බේනුමා එහිතරිකම් ෆෝරකොත් දිනුම බාරවල එම එක්ටිවලි මේ මසකින් හම එබේ ෆලුන් කොරවන් එම අල්මෙන්ගේ තහෝගේ තෙරේගේ බහුරේ මදුන්නම ස්වාහ කොර අල්මෙන් හම මෙන මස්ස තකගේ මෙහොන නිවර පොඩේති වර පෑවර ඉච්ති මයි මස්ස තක ඒ බොඩි වේගින් යස් කුදින් වර බොඩු වර වීම අල්මෙන් හම මේ ගිනෆර් ෆින්නේ අල්මෙන් මෙච්ච නොටිස් වර මෙහොන නිවර බොඩු තනු ක අඹුරා නා දෙවෙනු ගෙන වෙ හිසාබ
1: කුස්ජන් ඒ අසර
0: අසර වර බොඩ
1: එම වර බොඩ ගුලිලා වර බොඩ ගුලිලා මෙහි ගෙන මේ කන්ත තම යන්න ගත්ත දෙමෙ මෙ දෙකුණු වා කිෂේ මි මිසමක ඉහුමාල ෆහ කරවෙ කුදින්න ලෝබි දිනුමුග රක්කා තිරකන් දිනුමුග මි අද මම බෙන් ෆරාතු බිස්කුතක කුදින්න එමෙ බොඩ රක්කා තිරකන් නිබේනකම කුදින් උම්මීද කුරාණ කුදින් යගින් කුරාණ බෑ කිවිස් මම්බ ෆාදී එමිහුඟ ෆරාතුන් එවස් ගහල කුදින්න නිකමෙතිකම අනියා නොවිබේන බෑ කුරාණ බෑ කිවිස් මම්බ ෆේකම එමිහුඟ ෆරාතුන් මි අනියා දිනුන් එමිහුන් කුදින්න තෙන් ජෙහ වගුතු නොදිනුන් කුදින්න මිදෙන් ජෙහ ලොයිබා ඕගා තෙරක නොදිනු මි කිහවර හක්කුතක කොන්තෝ කුදි මි මහුරුම් කුරවෙනි කිහවරක මි මිකම් කමක මම්බ ෆෑන් මි මින් සිම්මාදාර වාංජෙහ නොතේකම ගෙම සිම්මා ඔයි කමේ ගොතත්තු ශෙන්වාකුතු
2: දීනගතුම් බලාරුග දරින් හයෝගතුග තරුබියතු කුරුමකී එයි මෑම්බ ෆෑන්ග බොදු ගලිෆාවා වරබ්බොඩු මස්සූදියත එහනි බලමහිඟ නමාදා ගුලේගුතු නමාදා ගුලේගුතුන් නබියන් සොල්ලම්වාල සදිස් කරන මුරෝ අබ්නාකුම් බෙ සොලාති වහුම් අබ්නා ඉබ්න සබා හැන් අහරවුමුන් ekodin namadu kurma te bam den namadu kur amur kurash hadis ulung enge ge midane mam fan kurwan je kaminge inge to ame ya ko ekodin dihar waru ga gavadu namadu nukurana me kodin nan adabu digem ves namadu kurash me te embe ma kodin ge mezimma ta ka farwa kod kurma ki ei mam ba fan na veve warabdo ay made e gane kolo sebe balama hinga mi dariya ko kire to qur'an හිතු දස් කොෆිනම මෑම් ෆැංග පොදුග රන්තාජෙන් එළුවවා කරන්න මඩු හැම දෙකුල සැබැගත කුද්ජා නුබෑමගකුන් දියුමුග සබබෙක්කමුග මෑම් ෆෑම් වා නම එයි හම වරත් දෙරකම අදි එ මෑම්බ ෆෑන් ආහිරතුග අභාජ්‍යවරිකම් කුරිමතිවාන කමෙක්කමා මෙදු ශක්්‍ය වෙස්නේ නැලුන මිතාග පාකොල්ලම් බේනුම් වනී අලුනු මෙෙන් මෙවලනි දරියකු තරුබියතුකු නාලනුවන් ගිනාපාර තාලීමේ ආහාර ෆෙරන්ස් මාක දක්කම ඔබ කුදින්න එම්ම රංගලු යුනිෆෝමා ෆොතා ෆන්සූරා আদি ෆෙක්ටෝක ගඬුදුමා දබහා මිහුරි ඇච්ච හැම කුදිනුංග බෙන්දන වෙදින් හේබෝ නාරහම වර බොරකොන් උළු වැබම දිබේ ගින ආම්දනීක බොඩු කරද මිකුරන එකම් කම එකම් වර බොඩු බයෙන්ගේ බයිහුමා දෙවක තරුබියතුක බෑ ඉහුමාලු වේබ එහෙන් වේම ඒ ෆොතා ෆන්සූරා එම්ම රංගලු ෆෙතුක ගඬු දෙවුමා නංකොළුජුමා මිකං කම දින් සාෆරුවාතරිකම වර බොඩු සමාලුකම දෙන්ජේ කමෙන් ඒ එකුජ්ජා නෆ්සානේ আদি ජිස්මානේ දුල හොකන් එම්ම රංගල ගොතු බෙහෙ
1: කුදින දෙන්ජේ වගුතු තත්ත කුදින දෙන්ජේ ලෝබි ඕගා තිරකම් මේ රීති කුද කුල ඇඳ බහ එචි හොඳ මබරේ වගුතු දිනු වර මොහිමෙ ලෝබි දිනු වර මොහිමෙ ෂෆහෙම බයි බෙලෙන් වෙරි මිකන් කම් ගෙන්ගුළු වනේ කොන් කලු සුත කිතරුම් පලාලන
3: කිත්තකුගේ මාමිලා මිලි
4: අලුගොඩු හදා ගොතකි ගේතරේග කංකං කොරෑරුග දරිෆුළු කාරේග අහා මම්ම මිකන් දිමාවච්ච මම්ම හදනී මිහෙන්නේ මම විශ්නාපමේති මිකම් මිහින් කොරන්සේ දෙන් දරිෆුළු කාරේග අලුගොඩ මි සවාල් කොරණි දරිෆුළු නිකන් කොරම් වෙච්ච දරිෆුළු කියනගේ මිකන් කොරාණි එහිමම ඒන කියා දේන ඒන කොරාණ කන්තත්ත දෙන් හම ඒගොත මේ ස්කෝරුම් ගොයගෙන් ගියන් අන්නේරු ගලගුණුගේ මේ හොන්නනි ගාගෙන ග්‍රේඩ් 6න් 7ක් හිසාබ ගොලේ වරුගේ කුච්චක අදී අපර බොඩු කුච්චක ඒවරු කුඩේ සති හැම විගතන් අලුගණු කන්ටක් කුරි මේ මිගොයගෙන් ගියන් අන්නේරු ගොස් මිසාලක එදුහික් ගලගණ්ඩ වෙස් දිමාවි කන්ටත්ත ගවාහ කියා දීපා අදී කුච්චකාරී ගොස් ක්ලාහොන් දිමාව කන්ටත්ත උක හිිනේ තවමල් කුරි මම මේ දිමාවි මියද නිකමේ එහෙම දරිෆුළු කුලාවක කොංකම හිය දිමාවි දරිෆුළු කිනේ හිය හෙටි එක කමෙ දිමාවි හැම ඒගොත ඒ දරිෆුළු අලුගඬ තෙව්වා ඒ කුජාය ක්ලාහුග කන්ත ප්‍රතිමාවීම තිමන හෙටි මිහෙන්නේ දැන් අලුගඬ ඒ රංගලු ගෙව්ව සම දරිෆුළු කියාදේ මිගුතන් හෙදින මද තියබර රංගලු වීසේ එක මියදෙස් දරිෆුළු තී කංකුරි රංගලුසේ හැම

0: දිවහීන්ගේ අමිල්ලවන්තකං කුරියරුවාදේ.
1: දිවහීන්ගේ උපෙද්දුන් තෙරිකං දක්වාදේ.
0: දිවහීන්ගේ මාසීගේ මන්සර්ත සිපකොද්දේ.
1: දිවහීන්ගේ අඩු
0: දිවහිරාජ්‍යයේගේ අඩු
1: එංහා සතර්ස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
0: අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්.

0: ބައްޕަ އެވެސް ގޮތަކަށް ވަރަށް ޕޭޝަން ވާނެ ރުޅިއަންނާނީ ވަރަށް މަދު ފަހަރެއްގައި އަޅުގަނޑަ ހަނދާނެވެސް ނެ ބައްޕަ ވަރަށް އަޅުގަނޑ ހިއްވަރު ދެއްވިއޯކެ އަޅުގަނޑ އެންމެ ފުރަތަވާނު ދެން އޮފިޝަލީ ޖޮބަކަށް ޖޮއިން ކޮށްގަން އުޅުން އިރު ދެން ކުޑަކޮށް ಎಮ್ಮ ಫೋರ್ ತಮ್ಮ ಜಾಯಿನ್ ಕೊರಾರು ಕೊಡಕ ಹಿತಂ ಉಂದ ಗೋವಾಣದ ತಳ್ಕೊಂಡು ಪೇಷಂಟ್ಸ್ ಆಕ ಉಳೇತಿ ಕೊಡಕ ಜಹಿಲುಂ ವಂ ಹೊರ ಎಮ್ಮ ಫೋರ್ ತಮ್ಮ ಅಳಗೊಂಡು ಅಳಗೊಂಡು ಎಮ್ಮ ಫೋರ್ ತಮ್ಮ ಲೇನಗಂ ದಸ್ ಕೊಗ್ಗಂ ಉಳಂ ಇರು ಎಸ್ ಕುವರ ಜಹಿಲುಂ ವೇ ಪೇಷಂಟ್ಸ್ ಗೆ ಲೇನಗಂ ಮಿಹಕ ತಾದು ಕೊರ ವಿದಾನೆ ತೆದತ್ತ ನೆಂ ಆ ಮಾಡ್ಕೊಂಡು ಅಣೆ ಜಾಬ ಜಾಯಿನ್ ಕೊರಿತ ಮಾಕ ಗಿಣ ದೋ ಹೆಣ್ಣು ಬಪ್ಪ ಒಫಿ ಹಂಗ ಸಮನ ಹಮ ದಾರಿಫೋಳು ಲವ್ವೇ ಲೇನ ಗಾಣಿ ತಿಕಂತ ದಸ್ಕುರಂಜೆ ಹೆಣ್ಣು ಹೇ ಬಿರು ನುಗಣೆ ನನ್ನ ಬಪ್ಪ ವಿಮ ಸುಂದಗುವಣ ತಕ ಮೆಹಮಿ ಹೆ ಲವ್ವ ಲೇಣ್ಣು ನೆಗೋವೆ ನೆಗೋತ ಕುದಿ ಕುದಿ ಕಾಂತ ತೋರದ ತಮ ವರ ಹಿವ್ವರು ದೇ ಕಹಲ ಲೈಕ್ ಅಳುಗಂಡ ಏತಿ ದಕ್ಕದೆ ಅಳುಗಂಡ ಮಿಕಂತ ಕೂರವೇಣೆ ಅಸು ಬುಣವೇ ಕಹಲ ಎಚ್ಚನ್ ಲೈಕ್ ಎಕ್ಸ್ಪ್ರೆಸ್ ಕುರಾ ಕಣ್ಣೆ ಹೆಂಗದ ತಸು ಬಪ್ಪ ಅಳುಗಂಡು ಮೆಂಗೆ ಹಾವರ thankful one je kan bappa engela var nar gonu me bappa da ka var lobe va kan gonu me ummed ko ran gonu me dakha de ve kan bappa e kan tata then bappa singela nar gonu undago ane kan bun tan bappa va sar undago kan ne gan ne hang tan ko da emotions e che express ko ran bappa ka ne var to ko re kam kan ne ga me ದೇಕ ಮಾಡುಗಂಡ ಹೇವಣಿ ಬಪ್ಪೆ ಕೊರುವೆ ಮಿಹಾತನಂಗ ಮಿಹಾರದ ರಿಟೈರ್ ಕೊರವಣಿ ದತ್ತ ಮಿಹಾತನ ಕೊರುವೆ ಮಸೆಕ್ಕಂ ಏ ಅಣಂಗ್ ಹೆಂಗ್ ಮೀ ಹುಣ್ಣ ನು ಎಫೆನ್ನಾಣ ದತ್ತ ಫೋತೆ ಎಚ್ಚ ಹುಳುವಾಲರ ಮೆತ್ ಹುಳುವಾಲ ಎರಕು ಮಿಹಕೋಕೆ ನು ಬಲಾನ ಕಾಕು ಲಿಯಫ ಹುರಿ ಫೋತ ಮಿಹಕ ನೇಂಗ ನೇ ಕಾಕು ವರ ವರ ಮಸಕ್ಕ ತುಂಗ್ ಹದಾಫ ಹುಣ್ಣ ಎಚ್ಚಕ್ಕಂದೆ ಅಳುಗಂಡ ಕಮ ಕೊಮ್ಮೆ ಫಾರಕು ಮೆಚ್ ಫೊತೆ ಹುಳುವಾಲಾಯ್ರು ಅಮ್ಮ ವರ ಮುಫಾವೆ ಬಪ್ಪಗೆ ನಮ್ಮ ಫ್ರೆಂಡ್ ಆಯ್ರು ಕುರಿಗ ಬಾಯ್ ಫೊತ್ತ ಕುಗಾಯ ಫೋಟೋಗ್ರಫಿ ಸೆಕ್ಷನ್ ಗಸಿ ನಾನು ಬಪ್ಪಗೆ ನಮ್ಮ ಯಾರಕು ನಿಂದ ವರ ಕೀಕತ್ ವರ ಪ್ರೌಡ್ ವೆ ಅಳುಗಂಡ ಬಪ್ಪ ಮೇ ಮೇ ರಾಜ್ಯಗ ಕಿಯವಾಗ ಯಾಕಂಡಕ ಹುರಿ ಹಾಕು ದಿನ್ನಕ ಬಪ್ಪಗೆ ಮಸಕ್ಕಂಗೆ ಬಫೆನೆ ದಂಗೆ ಮಿ ಹುಣ್ಣ ನೇಂಗುಣಸ್ ದಂಗ ಅಮಿಲ್ಲ ವರ ಉಫಾವೆ ಅದತ್ತ ಬಪ್ಪ ಮಿಕಂತ ಕುರಾತೆ ಬಪ್ಪ ವರ ಬಡ ಶುಕುರಿಯ ಬುಣಂ ಬೇನು ವೆ ಮಿ ಹುರಿ ಹಾ ಕಮಕ ಮಿ ಹಾತನ ಎಹ ಬಿಜಿ ಕೌಳು ಆಫೆ ಸಳ್ಗೊಂಡು ಮೆನ್ನ ಟೈಮ್ ದವಾತೆ ಎಹ ಲೋಬಿ ದವಾ ಫವಾತೆ ವರ ಲೋಬಿ ವೆ ಬಪ್ಪ ದಕ
1: ದೇವನ ದರ್ಫುಲ್ ದತ್ತ ಅವ್ವ ಹಶ್ಮಾಲಿ ಮಿ ದತ್ತೆ
2: ದರಿನ ರಂಗಳು ದರಿನ ಹೆದುಮಗದ ಹಶ್ಮ ಫಾಕುರ ಬಾಫಿದತ್ತ ಎಹಂ ವಿಮ ವಸೀಫಾಗು ಅವಧಿ ನೆತ್ತಿಕೊಂ ಉಳು ಉಳು ನಸಸ್ ಕುದಿನ್ನ ಬಗುಸು ದೆವ್ವೆ ಕಮ ಕುದಿನ್ ಮಿ ಫಾಕುರಿ ಏಕ ಬಪ್ಪಣ್ಣ ವಿದಾಳವಾಣಿ ಕೀಕೆ ತೊ ಬಗುಸು ನೋದೆವೆ ಬಪ್ಪಣ್ಣ
3: ಕುದಿನ್ ನಕಿ ಅಸ್ತುಗ ಮೀ ಮ್ಯಾಮ್ ಬೆಫಾನ್ ಹವಾಲ್ ಕುರವ ಅಮಾನ ತತ್ತ ವರ ಬೋಡು ಅಮಾನ ಏ ಅಮಾನ ತೇಗುತ್ತು ಫಹಂ ಸವಾಲ್ ಕುರವ ಅಮಾನ ಎಹಂ ವಿಮ ದರಿನ ತರಬೇತ್ ಕುರುಮುಗ ದರಿಯಕು ಬೀವಿಗೆ ಹಿಂಗಜ್ಜೆ ಅದಂಗೆ ಏನಗೆ ಏನಗೆ ಮುಳಿ ಜಿಂದಗಿ ದಿಯ ಹೆಂಗೆ ಅದು ಎಹಂ ವಿಮ ಅಳು ನಹಿಯೋಣಿ ಏ ವರಬ್ಬಡ ಸಮಾಲ್ಕೊಂಡು ದೇಂಜನ ಮ್ಯಾಮ್ ಫ್ಯಾ ಅಳುಗೊಂಡು ನುಕುರ ಕಮೆ ಒಣ್ಣಾನೆ ಅಳಗೊಂಡು ಅಳಗೊಂಡು ದೇ ದರಿಮ್ ವೆಸ್ ಟೆಸ್ಟ್ ಹೋದಾ ನಿಮಗೆ ಆಸ್ ಟೆಸ್ಟ್ ಹೋದಂಗೆ ಆಮದೆ ಸವಾಲ್ ಕುಫಾನ ಮಾಕು ಹಬೆ ಆಗೋದು ರಿಪೋರ್ಟ್ಗೆ ನಾಮ ದೆನ್ ನುಬ್ಬನಾನೆ ಹೆಚ್ಚಿಗೆ ವೆಸ್ ಮಾರ್ಕ್ಸ್ ಸಕರಾತ ಸಿಂಗತ ಕುದಿನ ಸಿಂಗನೆಕ ರಿಪೋರ್ಟ್ಗೆ ನಾಮ ಕುಜ್ಜಾದ ಹೆಚ್ಚಿಕೆಯ ಏತಿಮೇತಿಕೆಯ ಅದ ಬುದಿ ಏ ಅಳಗೊಂಡು ನುಕುರಾನ ಕಮೆ ಹಿಂಗೆ ಅಥವಾ ಹೇಗೆ ಕುರಿ ಅಳಂ ವಾಫಿ ಓಡಾಳಾನೆ ಹಿಂಗೆ
2: ಕುರಿ ಮಿಸಾಲ್ ಗುಪ್ಷಾನ ಸ್ವಾಹ ಕೊರವೆ ಒಫಿ ಹೋಗ ವೆಸ್ ಇಷ್ಟಿಮಾಯ ವರಗಿನ ಕಂತ ತಗ ಸುಳುವಂತೆ ಅಲ್ಲಿ ಸ್ವಾಹ ಕೊರವೆ ರಟ್ಟೆ ಹಿರಾ ಮೆತ್ತೆರೆ ನಾಯ್ಕಿ ಗಸ್ ಬಗುದು ಹೇದ ಕೊರ ಕೊಮ್ಮೆ ಸರಕ ಬಗುದು ಹೇದ ಕೊರಬ ಮೇದೆ ಏ ಮಿಹಾಸ ಬಣ ಕ್ಯಾಸ್ ಇತರು ಬೇಫ್ಲು ಗುಳು ಅಸ್ಲಾಮ ಅಲೈಕುಮ್
3: ಅಸ್ಸಲಾಮ್
2: ಮಿಕಾಕ್ತು
3: ಜಹೀನ್ ಇವನ್
2: ಆದಿರಂಗಳು ವರ ಮೀ ದಣ್ಣ ಬೇಫ್ಲು ಮೀ ಜಹೀನ್
4: ಆದಿ
2: ವರ ಮರಬಾಯಿಗೆ ತಳ್ಗೊಮೆಂಗೆ ಮೇಸ್ತಿ ಎಂ ಪ್ರೋಗ್ರಾಮ್ ತಿ ಬೇಫ್ಲು ಆಗಿ ವರ ಗಾಯ ರಟ್ಟಿಸಕು ವರ ಗಾಯ ಬೇಫ್ಲಕು ಮೀನು ಅಲಿ ಆದಮ್ ತಿ ಬೇಫ್ಲು ಅಲಿ ಬೆಂಗೆ ತೊ ಮಿಹಾರ್ ಜಹೀನ್ ವಿದಾಳ ದಫಾಣ ತೊ ಮೀ ಇಜಿತಿ ಮಾಯಿಗೆ ತುಂ ಕೊಂಕಾಲ್ ಬೇಫ್ಲಕ
4: ඉතුමා ගොතුන් අවුණ දනවාණි අලිබියකි වරන් නමුණා බේසලක ඉංගේතෝ ඒ මොස්සසයිග අබදු බුරමස්සෙක්කතුග අමුදුන් කද සිකුන්ඩින් පුරාමස්සෙක්කතෝග මිය මුළුවා වේපුන්නකි වරබදිවෙ රිෆ්‍රෙස් වලන් වරබ්බඩ බේනවා බයිදේතෝ ඒ මාගුන්මෙන් ඔෆියුග මිහින් කුළුවා පන්ණි බේපුළුන් පුරාමස්සෙක්කතුග තෙරෙන් තාසා කොල්ලන් රිෆ්‍රෙස් වලන් මිහින් හිංගේ ඉච්චමයි ඔෆිස් තෙරේග සෝෂල් හරකත්තෝ ගලිබිය කියම වරන් නමුණා බේපලක අකුණු තන්නවා ඉංගේතෝ බාරා බොඩ මියොන් ගෙස්සාස්තා දින වඩන්නවා එව්ස් මීහක මායුස්සෙප දෙරේප උන්නම් බේනු පුරුණවා ඒගොත බේපලක් පහව කුරවිජ්ජියා අමින්ද බද්දලක වාහක දක්කවා එහි තෙරෙවෙ දෙවවා ඒ බේපලාගේ මායුස්කන් කිල්වා දෙවේනි කිහිනෙතෝ බල්ලවා එකමුග ඒකන් එගොතන් අමලි ගොතුන් පුරෙවුම් ගුළුම් හුරි හුරිහා ප්‍රාසක වාහක දක්කවා
1: බේෆල
4: බේෆල
1: හිස්සාපු දෙමර මොළු බේෆල ඒකන් කෙනතෝ ජහිර මෙන්න ෆාකුර
4: අවුණ ෆාකුර වෙන ඊගත මෙ අවුණ ඒක වර නමුණා වාහක දන් ලව දාන මිසාලක ලිබේ ආම්දනි ලිබේ ආම්දනිගේ නිස්පතුන් එමි එමිගේ දිරුළු මේ කන්තත්ත අමගේ සාලු බට්ටකා එමිහන් ඩිබේ උජූර මුසාර බෑබෑ බහලාගෙන් දිරිලු මැනේජ් කොල්ලා කල්කියුලේට් කොල්ලන් එයින් එච් එෆ් පාදාලා රක්කා කුරන් කන්ත පුරෝදාන ගොතුගේ වරන් නමුණා මසකතින් අඩිබේගේ මේ සිරකම් ගතසෙන් අගුන් මෙන් කුරීම ඉංගේ තෝ එයි රෙක්‍රියේෂන් ක්ලබුන් අගුන් මෙන් උපෙද්දීම පහර රක්කා මසම් මම්පා කියා ප්‍රෝග්‍රෑම් ඉංගේ තෝ ඒ ප්‍රෝග්‍රෑම් ග අගුන් මෙන් වරන් නමුණා ගොතිග්ග ඒග එකම් පුරම් විගතුගේ ඉර්ෂාද් අගුන් මෙන් බැයි ඉර්ෂාද් දෙවවා আদি එම්එස් එකතුග අමලේ ගොතුන් බෑරුවේ එන්නේ පුරිහම නමුණා දෙක්කෙවි අඩිබේ ලිබේ ආම් දනින් මේ හරොත්තක බස්සවාලවගෙන් මිරක්කා කුරුණකි කියා මුහම්ම කමේ කන්නේ ඒ මේ මේ ප්‍රෝග්‍රෑම් වලදී කි හුන්නණි ගුලිතක ඉංගේතෝ තින් ගුලි ගුලි ග මිහම් බෑරේ වානි අදිබේ කි ඒක නමුණා දෙක්කෝ මේ ගොතුන් එම්මෙ ගින ගුලි ග බෑවෙරිබේ එම්මෙ ගුන එම්මෙ ගින ගුලි ගුලිය සාස අලු බාගෙන් එම්මෙ බොඩ ෆෑදා හොද්දිවි අලුන්න නමුණා දෙක්කේ බේ ෆ්ලංගේ එහෙම හිසාබිලුමක තෙරෙන් දිරුළුම වර අගුහරි මන්සා හොරි මස්සෙක්කත් එක නමුණා දෙක්කේ ෆ්ලේ තිසවාලා ජොබ් දෙකෝ මන්නා අවුන දෙක්කේනේ පුරියම් මිසාලකි එන්නයි රිකවෙස්ට් ක්ලබ්ගේ මස පහර දක්කා මස මම්පා ප්‍රෝග්‍රෑම්ක අරිබ දෙක්කේ මිසාලු
1: නමෝනා ආද ශුක්‍රයෙන්ගේ තසහින්
4: ආද ආද
1: ආද ප්‍රෝග්‍රෑම් ගෑගෙන ක නියමක මේ දෙන් වේෆ්‍රා කි වරන් හිසාබිල් ම මොළු වේෆ්‍රා කි මිදේ හැම එම් එම් එස් වාහ කරකම අසු දෙ මි හිසාබක මස්සවත මි කියා මි බොඩු අද දෙකියා වක එක මි දෙන් කුදින්න වෙස් මි මි ඉචි විදාලු දෙමුග ෆිනාල් විදාලු දෙමුග සො එමි අවහන් හල්ලු කොල්ල බුනෙම් මුහිම් කමකේ කොබ
3: අරුණ රස හිසාව කියවා දැන් ක්ලාස්රූම් තරේ වරුණ රුග අරුණ අබ්දස් බලානේ මි දක්කාගෙන් එච්ච බොන දෙවැය තම ගත මසාද කස්රු ගත කස්රු අද කස්රු හදමුග වෙස් මි අරුණ මි බේනු කුරානේ මෙහෙම නෙනතෝ එකද paper plate ngato paper plate banu koggen eith cafe gen paper plate ek wakkon inna ichchawim e babe kefima e air babe behene muli furiha ma ichchik ge teren nege nege go dekken fase e banu koggen hisabu ge mi kasru ge masal hal kora
1: kon ke program ne umak me ai den hama war khidmat ter war gina war ba war masak ke te from ge khidmat ke sofa ta was war gina inge tal go mena hama mi wah ke te dakkam war ba war go te spain pe na mes kome kam ke so go to mi khande ali ge inge to mi ma mi huri ha be full mes program ge dekke wah ke agul wala for go mena den de ni war hama khidmat ter namuna be fleke ne mi ma algon men ge kaum e ba je mi kan kam ba kaum ke farato e do dan no kam ke ko wat
3: ගෝමක ෆරාත වරුනේ දෙකම කි මේ
1: යදුක මුෂ්තම
3: මුෂ්තම වරුන් මෙන් ගමරි රිවෙති අහුලාගු රිවෙති අහුලාගු දක්කානේ බයකුනේ කුතු නේත මෙහර අරුණු කාකුතෝ කාක බලවත වුණානි තිමන්න බෑනමනි මීන වලේ කුතුම් උලේ
1: නමෝනා
3: නමෝනා මීහුන් නැති නේත නමෝනා මීහුන් මදි
1: කොම බෙෆලක සමෝනායක
3: නමෝනායක
1: එහෙම මීහක නූන තිමාය නමෝනායක බාබෙක කොම මීහක තිමා එහෙම හොන නමෝනා දක්කා දේශෙද තෝ යදි බෙගේ දමකි මුස්තමෝග රීත اخලාක් ආලා වෙගෙන තියු අල්ගොමෙන් එදෙනි ති බෙෆලාග ખિદමත එහෙම මෙහ බලාගතුන් එත ති බෙෆලාග වසන් කුරු අදී සල්ගොමෙන් ફરાතුන් එදෙනි ඉතුරු කාමිය අපි එත දුලෙහකම උෆාවරිකම දෙන් හැම ති බෙෆලාග දරින්න වස් දුලෙහකම උෆාවරිකම අල්ගොමෙන් ફરાතුන් එදෙනි මේ කොම කොද්දේ මසකෙත්ත කට්ටක වරපොඩ ශුක්‍රියා ඒක ade me haftag mestirin program ga algon ment be funa ki miwaha ka dakkali de ama de ka ma war agur khidmat te ke kore be fraka de ranche ki tarak ki wa ki has ko man ha je kula wale ma mukar re kula wale ma ki wa de fetta ga de re me sans ko hisab el mug fetta kula wale ma ma se ke kore wa fa mestirin ge to ha da kul tu futta u fa ma fan fa ko ni ali adam mi giri sanga har pur kin do ma se kore be frame ma me fa da mestirin ge agu wazan kura be ka me ko me ko suma ki algon men go me de mi fa da mestirin algon men ge ਉਤੀ ਹਿਤੁ ਗਾ ਲੋਬੀ ਹਿਤੁ ਕੇ ਹੋ ਦੁਆ ਹਰ ਬੜਾ ਸ਼ੁਕਰੀਆ ਇਸ ਪ੍ਰੋਗਰਾਮ ਦੀਰਾਜ ਕੁਰੇ ਵੀ ਅਨ ਹਫਤਾ ਗਾ ਸਮੇਸਤਰ ਮਿਸੂਸਤਾ ਗਾ ਪ੍ਰੋਗਰਾਮ ਕਾ ਕੀ ਬੱਦਲ ਕੋ ਮੈਂ ਉਮੀਦ ਕਰਮ ਮੈਂ ਸਮੀ ਹਫਤਾ ਗਾ ਮੇਸਤਰ ਪ੍ਰੋਗਰਾਮ ਨੀ ਮਾਲਾ ਫਰਗੁਨ ਵਕੀਲਾਨਾ ਮੇਸਤਰ ਮੇ ਪ੍ਰੋਗਰਾਮ ਉਫਦਾ ਮੇ ਹੋਸ਼ੇਲੀ ਅਲਕੋਨ ਰੁਕੀਆ ਪ੍ਰੋਗਰਾਮ ਗੈਨਸਟਨ ਵ ਸਟੂਡੀਓ ਪ੍ਰੋਡਿਊਸਰ ਕੋ ਤੁਹੀ ਹਿਤਿਰ ਵਦਿਨੀ ਫਾਤਮ ਤਵਹੀਦਾ ਟੈਕਨੀਕਲ ਕੋ ਤੁਹੀ ਹਿਤਿਰ ਵਦਿਨੀ ਆਮਨ ਤਬੀਬਾ ਐਮ ਅੰਤਰਨ ਬਾਜਰ ਤੁਹਾ ਕੇ ਤੁਮ ਵਕੀਲ ਅਸਲਾਮ ਅਲੈਕੁਮ

0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු ගඩි මෙදමඟල වෙතින් ගඩි තිරිස් මේ දිවහිරාජ්‍යය ගඩු.

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සෝලිහුන්ගේ පකීචා.